0: or email kelly@radiohawkesbay.org.nz. This must be done within 20 working days of the broadcast. If you're dissatisfied with the outcome, you can refer your complaint to the Broadcasting Standards Authority. To find out more about this formal complaints process, go to their website, bsa.govt.nz.
1: Otago Access Radio, me eleven horaver, obavitaginini, Sri Lankiya Geeta Kshetre, Swarnamaya Dashakayan tula bihivu, Agraganya Geeta Nirmana Asurin, Lankiya Sanskrutiya desa ebi balana, obe matakayan avadhi karana, Sonduru Yamaya, Satsararava, Miyuru Geetavaliyai. Obe matakayan avadhi karana, Sonduru Yamaya, Satsararava, Miyuru Geetavaliyai adath. ඔබ සවනතට ගෙනෙනවා හරියටම හතේ කණිසම වදින මේ වෙලාවේ අද සැතැම්බර් මාසයේ දෙවනිදා කියන්නේ අලුත් මාසයක අලුත් ඍතුවක අලුත් දවසක් ඉතින් වසන්තය පිළිගන්න අද අපි කැඳවාගෙන ආවා මැදිරියට අපේ අසන්නියක් ඇතෙන්ම කියනනම් අපේ දියණියක් Otago Vishwavidyale දැනට අධ්‍යාපනය ලබන ඇය ජිත්මා ගමගේ ඉතින් හරි අපූරු ගීත සමුච්චයක් ඇය තෝරාගෙන තිබෙනවා પરම්පරා කීපයක් යාකරන ගීත දැක්කම පුදුමත් හිතෙනවා ඉතින් ඔබට ඊතාත්ම මියුරු අත්දැකීමක් වේවි අද මේ එළමෙන හොරාව පිලිගන්නවා ආයුබෝවන් කියා මැදිරියට ජිත්මා දියණිය
2: ආයුබෝවන්
1: ඔව් ජිත්මා එහෙම කියලා කියන්නම් ඉතින් ඔබට මට ඕන එකක් කියලා කතා කරන්න පුළුවන් බොහොම සුහද කතා බහක් ඉතින් ජිත්මාට ඇයි එන්න හිතුනේ සත්සරරාවයට
2: මේ ඉස්සලම මේ අපි අතරම කියනෝ නම් අපි කට්ටිය මේ ළඟදී පොඩි
1: ඒ කියන්නේ ඔටාගෝ ශ්‍රී ඔටාගෝ යුනිවර්සිටි එකේ ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් එකේ ස්ටුඩන්ට්ස්ලා.
2: එහෙම යනකොට අපි කට්ටිය දෙයක් ජොලියටත් එක්ක අපි කට්ටිය රේඩියෝ එකක් විදිහට තමයි කතා කරගෙන ගියේ. එහෙම යන්නේ තමයි මේ අපේ යාළුවෝ කියෝ ඔයත් යන්න සුරංගංකගේ රේඩියෝ එකට කියලා.
1: ඉතින් ඒ ශරේම කතා කරා. ඉතින් මේ විදිහට ඔබටත් ඉතින් එන්න ඕනේ නම් මැදිරියට එන්න අවශ්‍ය නම් එන්න කැමති නම් එන්න අසනම් අපිට කතා කරන්න කතා කරලා කියන්න ඔබ කැමති මියුරු ගී සමුච්චයක් සමග දැහැන් ගත වෙන්න. ඉතින් මේ සත්සරරාවේ අපි සාමාන්‍යයෙන් ප්‍රචාරය කරන්නේ ඔබට නොඇසුණු නිතර නැසෙන 1970-90 දශකයේ ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය දශකයේ ලෙස හඳුන්වන ඒ දශකයේ ගීත අද ඉතින් ඊට මෙහා දශකවල ගීතත් රැගෙන ඇවිල්ලා තියෙනවා මේ අපේ දියණිය ජිත්මා දියණිය අපි පළවෙනි ගීතය අහලා මෙමු ජිත්මා ඔබ හරි අපූරු ගීතයක් තෝරගන්නවා මං හිතන්නේ අපේ වැඩසටහනට පිවිසුමක් ගන්නට ඒ ගීතය හොඳ ආරම්භයක් වීවි